ලන්ඩන් පුරවරයට තරමක් වැස්සි සහිත කාලගුණයක් තමයි පැවතුනේ. ඉතින් මේ සීතීර්ති අවසානයත් එක්ක මේ වැසි සහිත බව ඇත්තටම කියනවා නම් වෙලින්ටන් පුරවරයට ඉතාමත් සුන්දරත්වයක් ගෙන ආවා. ඉතින් අද මා ඔබ සමගින් මේ ලක්කඩ සහෘද අඩපෑට එකතු වෙද්දී මට හිතිච්ච දෙයක් තමයි මේ ආසන්නතම කාලයේ මේ පසුගිය ගෙවුණු දෙසතිය එසෙත් නැත්නම් මේම මාසය තුළ ලාංකීය ගීත ශාස්ත්‍රයට නම් ලොකු අඩුවක් දැනෙන්නට වුණා. ඒ මොකද මම එහෙම කියන්නේ, ඇත්තටම ලාංකීය ගීත ශාස්ත්‍රයට නැතුවම බැරි චරිත කිහිපයක් අපෙන් සමුගත්තා. ඉතින් ඔබ දන්නවා නන්දා මාලනීය මාලියන් ඉතාමත් සුවිශේෂ චරිතයක් ලාංකීය ගීත ශාස්ත්‍රයේ. මා බලාපොරොත්තු වෙනවා ඇය ගැන වැඩසටහනක් ඉදිරියේදී කරන්නට. ඒත් එක්කම ප්‍රියංකර පෙරේරා කියන කලාකරුවා, ඒ ගායකයත් අපි අතරින් සමුගත්තා. ඒ වගේම තවත් ප්‍රසිද්ධ ගායකෙක් කිව්වොත් මා නිවැරදි, අපි අතරින් සමුගත්තා. ඔහුගේ නම විමලජිත් දොඹගහවත්ත ශෝරීන්. ඉතින් ඔබ අප ගොඩක් දෙනෙක් මේ මෙතුමාගේ මේ ගීත අහලා තියෙනවා. මොකද මේ ආසන්නතම කාලයේ එතුමාගේ එම ගීත ඉතාමත් ජනප්‍රිය වුණා.

එම ගීත ජනප්‍රිය වන්නට මා දකින සුවිශේෂිත්වය තමයි එම ගීතවල තියෙන ඒ නිර්වාජ අදහස් සහ ඒ වගේම එම ගීත ගොඩක්ම ජන කවිවලට ඒ ආරයට ගිය ගීත කියලා මට හිතුණා. ඉතින් අපි එම විමලජිත් දොඹගහවත්ත ශූරින්ගේ ඉතාමත් සුන්දර ගීතයක් තියෙනවා ඇසල පුරහඳ කියලා. අපි එම ගීතයෙන් මෙම වැඩසටහන ආරම්භ කරමු.

ඉතින් එම ගීතය ගැන යමක් කියනවා නම් එම ගීතේ පද රචනයත් ඒ මහතාගෙන්ම තමයි කියන්නේ විමලජිත් දොඹගහවත්ත මහතා විසින්ම තමයි කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි සංගීතය සපයලා තියෙන්නේ මිරාන් තරිඳු විසින්. ඉතින් එම ගීතය ඇසී ඔබට ඇත්තටම මේ නිර්වාජත්වය මං හිතන්නේ පදවල ගැබ් වෙලා තිබ්බා. ඒ වගේම තවත් සුවිශේෂත්වයක් තමයි මේ මහතාගේ ගීතවල මන් දැක්ක පුංචි හාස්‍යමය ගතියකුත් තිබුණා. අපි ඊළඟට අහන්නට බලාපොරොත්තු වෙන ගීතේ ඒ හාස්‍යමය ගතියත් මැනවින් ගැබ් වෙලා තියෙනවා. ඉතින් අපි මෙම ගීතයට යොමු වෙමු.

ඉතින් එම ගීතයට පසුව මට පුංචි මතක් කිරීමක් කරන්න තිබෙනවා ඔබට. ඔබට මතක ඇති මේ සම්බන්ධයෙන් අප කීප විටක්ම ඔබව දැනුවත් කරා. වෙලින්ටන් පුරවරේ වෙලින්ටන් අහසට සුන්දර තරු දෙකක්, සුවිශේෂී තරු දෙකක් පායනවා සැප්තැම්බර් මාසේ 20 වෙනිදා. ඔබට දිනේ මතකෙන සැප්තැම්බර් මාසේ 20 වෙනිදා. සැප්තැම්බර් මාසේ 20 වෙනිදා ලාංකීය ගීත ශාස්ත්‍රයේ හැරවුම් ලක්ෂයක් කිව්වොත් හරි භාතිය සහ සන්තුෂ් දෙපළ. ඉතින් ඒ දශක ගණනාවකට පෙර ඔවුන් විසින් උඩු යටිකුරු කර ලාංකීය ගීත ශාස්ත්‍රයේ තවත් සොඳුරු අත්දැකීමක් ලබා ගන්නට වෙලින්ටන් ඔබට හැකියාව තියෙනවා. දිනය තමයි සැප්තැම්බර් 20 වෙනිදා. භාතිය හා සන්තුෂ්, භාතිය සන්තුෂ්ගේ හදගැස්ම සංගීත ප්‍රසංගයේ පැවැත්වෙනවා සැප්තැම්බර් මාසේ 20 වෙනිදා. ඉතින් ඔබට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට තවමත් ඔබ ප්‍රමාද නැහැ. ඔබ කළ යුත්තේ එක්සත් ශ්‍රී ලංකා සංගමයේ කමිටු සාමාජිකයෙකු ඇමතීමෙන් ඔබට හැකියාව තිබෙනවා මෙම හදගැස්ම සංගීත ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට. ඉතින් අපි නැවතත් සුන්දර ගීතයක් වෙත යොමු වෙමු.

ඉතින් එම ගීතේ අරුත් බව හින්දම වෙන්න ඇති මං හිතන්නේ මෙම ගීතය ඉතාමත් ජනප්‍රිය වුණා. මම ඊළඟට ඔබ වෙනුවෙන් තෝරගත්තා තවත් සුන්දර ගීතයක්. ගීතය නම් කරලා තියෙන්නේ සඳෙන් ඇහුවට කියලා. මෙයත් ඉතාමත් සුන්දර ඒ වගේම හදවතට දැනෙන ගීතයක්. මෙම ගීතය විමලචිත් දොඹගහවත්ත සමගින් ගායනා කරන්නේ මාෂා නුවන්ගේ විසින්. අපි එම සුන්දර ගීතයට යොමුවෙමු.

ඉතින් එම ගීතයට පද රචනය සපයලා තියෙන්නේ, තාලය සපයලා තියෙන්නේ විමලජිත් දොඹගහවත්ත මහතා විසින්මයි. ඉතින් එහි සංගීතය සපයලා තියෙන්නේ අම්මිරාන් තරිඳු විසින්. ඉතින් එම ගීතය ගැන පොඩ්ඩක් අපි හැරිලා බැලුවොත්, ඇත්තටම එයින් කියවෙන්නේ ලංකාවේ දරිද්‍රතාවය තම හිස මතර ගත්ත තාත්තලගේ කතාව. රැකියාවට අමතරව ඔහු තවත් රැකියාවක් කරනවා. ලෙඩෙක් ළඟ ඉඳගෙන රැයක් නිදිමරාගෙන ලෙඩෙක්ව බලාගන්නවට ඔහුට යම්කිසි මුදලක් හම්බෙනවා. දරිද්‍රතාවයෙන් මිදෙන්න ඔහු තවත් රැකියාවක් කරනවා තමන්ගේ දරු පවුල වෙනුවෙන්. ඉතාමත් සුන්දර හදවතට දැනෙන ගීතයක්. ඉතින් මා තවත් ගීතයක් ඔබ වෙනුවෙන් තෝරාගත්තා. එම ගීතය නම් කර තිබෙන්නේ "මට ගෑනු එවුන් පේන්න බෑ". අපි එම ගීතයට යොමු වෙලා බලමු.

ඉතින් එම ගීතයට පද රචනය සංගීතය වගේම සියලු දේ දායක කරලා තියෙන්නේ විමලජිත් දොඹගහවත්ත ෂූරින් විසින්. ඉතින් අප අතරින් වියවුණු ඒ විමලජිත් දොඹගහවත්ත ෂූරින්ට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම අදට ලක්කන සහෘද අඩපෑට වෙන්නුණු කාලය ක්‍රමයෙන් ගෙවිගෙන යනවා. නැවතත් දෙසතියකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුභ රාත්‍රියක් වේවා.